දෙනම බිඩ් බිඩේ නමෝ රාජ සම්තාම් සංසාත රූපේ නමෝ පරම තත්තං අතත්තං ස්වරූපේ නමෝ ජෝග ජෝගේ නමෝ ගයන් ගයන්නේ නමෝ මන්ත්‍ර මන්ත්‍රේ නමෝ ත්‍යාන් ත්‍යානේ නමෝ ජුද් ජුද්දේ නමෝ ගයන් ගයන්නේ නමෝ පෝජ පෝජේ නමෝ පාන් පාන්නේ නමෝ කලය කර්තා නමෝ සාත රූපේ නමෝ ඉන්ද්‍රේන්ද්‍රේ අනාදම් දෙපුතේ කලංකාර රූපේ අලංකාර අලංකේ නමෝ ආස්වාසේ නමෝ බාක් බංකේ අපංගී ස්වරූපේ අනංගී